ඉතින් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියලා සුබ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරලා අපි සූදානම් වෙනවා විවර වැඩසටහන ආරම්භ කරන්න. අද ඔක්තෝබර් සැප්තැම්බර් මාසේ 26 වෙනිදා සෙනසුරාදා. ඉතින් 2026 වර්ෂය පිළිබඳව කතා කරද්දී ඒ වර්ෂයේ සැලකිය යුතු කාලයක් ගෙවි ගොස් අවසානයි. තවත් මාස කීපයයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ වසර අවසන් කරන්න. ඉතින් කාලය කොච්චර ඉක්මනට ගෙවි යනවද කියන එක අපට තේරෙන්නේ නැහැ. නමුත් අපේ ජීවිතවලට බලපාන බොහෝ දේවල් සිද්ධ වෙමින් පවතිනවා. ඉදිරියට සිද්ධ වේවි. ඒවට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ගැටලුවත් එක්කම තමයි අපිට ඉස්සරහට යන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අතරතුරේ අපට පුළුවන් අපට හමු වෙන්න තියෙන ගැටලු විසඳා ගන්න මැදිහත් වෙන්න. එතකොට මුළු ලෝකයක්ම මේ වන විට විවිධ වූ ගැටලු ප්‍රශ්න මත හිර වෙලා තියෙන සමහර ඒවා පැවැත්ම සඳහා නිර්මාණය කරපු දේවල්, යුද්ධයන් වගේ ඒවා ගත්තාම මේවා පැවැත්ම සඳහා නිර්මාණය කරපු ඒවා. ඒ වගේම පසුගිය මේ සතියේ ගෙවිච්ච දවස් 5 ඇතුළත ගිය බදාදා අපි කවුරුත් බලාගෙන හිටපු පාස්කු ප්‍රහාරයේ මහනඩුවේ මහනඩුව ලෙස හඳුන්වන නඩුවේ තීන්දුව ලැබුණා. ඒ තීන්දුවට අනුව 15 දෙනෙකු වරදකරුවන් වුණා, 9 දෙනෙකු නිදහස් වුණා. එක් පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉඳී මරණයට පත් වුණා. ඉතින් මේ නඩු තීන්දුව පිළිබඳවත් අපි කතා කරමු. ඒ වගේම ලෝකයේ යුදමය වාතාවරණයක් යටතේ ආර්ථිකමය ගැටලු බාධා ඇති වෙලා තියෙන මොහොතක කොහොමද අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කියන එක පිළිබඳව ලෝක දේශපාලන මට්ටමින් කතා කරන්න දේවල් තියෙනවා. ඒ වගේම ලංකාවේ ආණ්ඩුව 22 ව්‍යවස්ථා සංශෝධනය, එහෙම නැත්නම් JR ගේ පඩංගුවට තවත් අණ්ඩක් දාගත්තා, සම්මත කරගත්තා, බහුතරයෙන් සම්මත කරගත්තා. මොකද 159 කවුන්ට් ඉන්නවා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ. ඉතින් ඒ 159 අභිමතය පරිදි 22 ව්‍යවස්ථා සංශෝධනය සිද්ධ කරනු ලැබුවා. ඊට පසුව දැන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරලා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත කියලා අලුත් පනතක් ගැසට් කරලා තියෙනවා. මේ මීට මාස 6කට පමණ ඉස්සෙල්ලා ජනතාවගේ විරෝධතාවය ආපු වෙලේ ආපස්සට ගත්තු කෙටුම් පත දැන් ගැසට් කරලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ කතා බහ කරන්න නියමිතයි. ඉතින් මෙන්න මේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීම පනත හරහා මේ ආණ්ඩුව කොහාටද යන්නේ කියන එක පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් මේ වගේ කරුණු ගණනාවක් සාකච්ඡා කරන්න තියෙන වටපිටාවක තමයි අපි අද වැඩසටහන පටන් ගන්නෙ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා රැඳී සිටින්න පුළුවන් ඔබට අප සමග රාත්‍රී 10:30 දක්වා අපි කතා කරමු මේ සියලුම දේවල් අපට සංක්ෂිප්ත කාලයක් ඇතුළත. එහෙමනම් අපි මේ උරු ගීතයකට සම්බන්ධ වෙමු. මේ ගීතය ඔබ සියලු දෙනා වෙනුවෙන්.

2019 පාස්කු දින ප්‍රහාරය පිළිබඳව අපි කාටත් අමතක නැහැ. එදා සිද්ධ වෙච්ච ඛේදවාචකය පිළිබඳව අපි කාටත් අමතක කරන්නත් බෑ. නිරායුධ පුද්ගලයන් 250කට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වුණේ තමන්ගේ විශ්වාසය මත ඇදහිල්ල සඳහා දේවස්ථානවලට ගිය වෙලාවේ. ඒ වගේම සංචාරකයන් ඇතුළු හෝටල් කීපයක නවාතැන්ගෙන හිටපු මිනිස්සු තමන්ගේ දිනදා ජීවිතයට සූදානම් වෙන මොහොතේදී තමයි මේ දරුණු බෝම්බ ප්‍රහාරයට ලක් වෙලා මිය ගියේ. එතකොට 500කට වැඩි පිරිසක් තුවාල ලැබලා තියෙනවා. 280ක් විතර වගේ මරණයට පත් වුණා. මේ විදිහට ගත්තාම මේ පාස්කු දින ප්‍රහාරය ඉතාම ම්ලේච්ච අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ වින්දිතයන්ට යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට වෙන එක අනිවාර්ය කාරණයක්. හැබැයි ජනාධිපතිවරු දෙදෙනෙක් යටතේත් ජනාධිපතිවරු තුන්දෙනෙක් යටතේ මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති දුර කාලයේදී තමයි බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ කියන මේ ජනාධිපතිවරුන් යටතේ මේක වින්දිතයන් බවට පත් වෙච්ච සමරණයට පත් වෙච්ච මිනිස්සුන්ට සාධාරණ යුක්තිය ඉෂ්ට වුණේ නැහැ. මේ නඩු එකින් එක ඇදෙමින් සහ යට ගැසෙමින් පැවතියා. කිසිවෙතත් වර්තමාන ආණ්ඩුව යටතේ පහුගිය ආණ්ඩුව යටතේ පනවා තිබුණු මේ නඩු පවත්වාගෙන ගිය නඩු යලි ඉදිරියට අරගෙන පවත්වාගෙන යමින් ඒවල අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පියවර අරගෙන තියෙනවා. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේනට තමන්ගේ වගකීම පැහැර හැරීම වෙනුවෙන් වන්දි මුදල් ගෙවන්න සිද්ධ වුණා. තවත් කීප දෙනෙක් ඇතුළුව මෛත්‍රීපාල සිරිසේනට වන්දි මුදල් ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම දෙවනි නඩුවේදී හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම්ට මරණීය දඬුවම් හිමි වුණා. තමන්ගේ වගකීම් පැහැර හැරීම සහ වළක්වා ගත හැකි මේ විනාශයක් වළක්වා නොගැනීම කියන පදනම යටතේ. ඊට පසුව පාස්කු ප්‍රහාරයේ මහා නඩුව ලෙස මාධ්‍ය විසින් හඳුන්වනු ලැබූ නඩුවේ තීන්දුව තමයි පසුගිය 22 වෙනිදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරේ. ඒ අනුව මේ මහා නඩුවට සැකකරුවන් ලෙස 25 දෙනෙකු නම් කරලා තිබුණා. මොවුන් කිසි කෙනෙක් මේ සැලසුම ඇතුළේ නෙමෙයි හිටියේ. මේක සැලසුම් කරපු ගමේ මේ ප්‍රහාරය දායකත්වයේ සපයපු සහ මේ ප්‍රහාරය සූදානම් කර සහ ඒකට අනුබල දුන්නු අය. එතකොට මේ 25 දෙනාගෙන් එක්කෙනෙක් රක්ෂිත බන්ධනාගාරය ගත වෙලා ඉන්නකොට මරණයට පත් වෙනවා. මොවුන් වසර 7කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරය ගත වෙලා තියෙනවා. මේ නඩුව සැලකිය යුතු කාලය වසර 6කට ආසන්න කාලයක් ඇදී තිබුණා. පසුව තමයි මේ නඩුව 2023 තමයි නැවත එළියට අරගෙන මේක දිගින් දිගටම නඩුව ඉස්සරහට අරගෙන ගියේ. ඒකේ ප්‍රතිඵලය තමයි 22 වෙනිදා අපිට ලැබුණේ. ඉතින් මෙහිදී 15 දෙනෙක් වරදකරුවන් බවට පත් වෙලා ඔවුන්ට ජීවිතාන්තය දක්වාමත් තවත් පරම්පරා කීපයක් දක්වාමත් සිර දඬුවම් නියම වෙනවා. 9 දෙනෙකු නිදහස් වෙනවා. ඒ කියන්නේ සාධාරණ සැකේ නොබ්බට ඔවුන්ට ඇති චෝදනා ඔප්පු කරන්න බැරි නිසා 9 දෙනෙක් නිදහස් වෙනවා. 15 දෙනෙක් සාධාරණ සැකේ නොබ්බට වරදවල් ඔප්පු කිරීම හේතුවෙන් ඔවුන් වරදකරුවන් බවට පත් වෙනවා. දළ වශයෙන් මේ සියලු දෙනාටම එරෙහිව චෝදනා 23,270ක් යොමු වෙලා තිබුණා. මේ හැම චෝදනාවකටම වරදකරු වෙච්ච මේ 15 දෙනාගේ එක් පුද්ගලයෙක්ට වසර 16,900ක සිර දඬුවමක් හිමි වෙනවා. ඒ සියල්ල එකට ගෙවී යන ආකාරයට ගත් විට එක එක පුද්ගලයාට වෙනස් ආකාරයෙන් වසර 200 සිට 260 දක්වා පරාසයක් තුළ එක එක පුද්ගලයාට දඬුවම් හිමි වුණා. එතකොට මේ දඬුවම් හිමි වුණු පුද්ගලයන් අතර පළමුණු සැකකරුගේ සිට 9 වන සැකකරු දක්වා
මේ දනුවන් කාලේ හිමි වෙනවා. දහවන සැකකරු 16 වන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරලා ඊතුරු චෝදනාව වලට වැරදිකරු වෙනවා. ඊට පස්සේ 11 15 16 18 19 කියන වර්ධකරුවන් මේ පැමිණිලි විත්තිකරුවන් තමයි මේ 15 දෙනා අතරට ඇතුළත් වෙන්නේ. අනෙකුත් අය නිදහස් වෙනවා. එතකොට දැන් මේ නඩුවේ මේ මේ මේ ප්‍රහාරයේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ කණ්ඩායම් කීපයකට නීති හමුවේ දඬුවම් ලැබිලා තියෙනවා. එක්තරා ප්‍රමාණයකට මේ බින්දිතයන්ට සාධාරණ සහ නීතිය සිට වෙලා තියෙනවා. නමුත් මෙතන තියෙනවා වෙනත් ප්‍රශ්නයක්. ඔබ දන්නවා මේ වන විට තවත් නඩුවක් පවත්වාගෙන යනවා. ඒකේ ප්‍රධාන සැකකරුවෙක් හැටියට ඉන්නවා සලේ සුරේෂ් සලේ. සුරේෂ් සලේ මේ වන විට ඉන්නේ ජාතික රෝහලේ. ඔහුගේ අසනීප තත්ත්වයන් කියමින් මෙන ඉදිරි කටයුතු වලට සහාය ලබා දෙන්නේ නැතුව ජාතික රෝහලට වෙලා දැන් දින 100ක් ප්‍රතිකාර ලැබමින් කියමින් ඉන්නවා. එතකොට මෙතනදී තමයි තියෙන්නේ මේ මේ මේ මේ මේ ම්ලේච්ඡ ප්‍රහාරයේ සූදානම් කරේ කවුද, මේකට අනුබල දුන්නේ කවුද කියන කරුණු හෙළිදරව් වෙන්න තියෙන්නේ මෙන්න මේ නඩුවේ. එතකොට සුරේෂ් සලේ මේකට ඍජුවම සම්බන්ධයි කියන එක දැනට තියෙන සාක්ෂි වලින් ඔප්පු වෙලා තියෙනවා. එතකොට ඔහුගෙන් ලබා ගන්න තොරතුරු අනුව ඉදිරි පිරිස අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. මෙන්න මේ කාලයේ මගහරිමින් තමයි සුරේෂ් සලේ මේ කාලය ගත කරමින් ඉන්නේ. එතකොට මේ පාස්කු දින ප්‍රහාරයට සාධාරණය සම්පූර්ණයෙන් ඉෂ්ට වෙන්න නම්, යුක්තිය සාධාරණය සම්පූර්ණයෙන් ඉෂ්ට වෙන්න නම් මේ වැඩේ සැලසුම් කළ, මේක තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් නිර්මාණය කළ මේ සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන ඔවුන්ට අදාළ කරන දඬුවම් නියම වෙන්න ඕන. ඉතින් සුප්‍රකට මතය තමයි මේක නිර්මාණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කිරවීමේ අපේක්ෂාව ඇතුව කියලා. මේක නිර්මාණය වෙන්නේ, මේ සැලසුම නිර්මාණය කරන්නේ මහින්ද රාජපක්ෂ සහ මේ අයියමලෝලා බලය හොබවන කාලයේ සිටම මේ ත්‍රස්තවාදී සංවිධාන නඩත්තු කරමින් ඒවා පවත්වාගෙන යමින්, ඒවට අනුබල දෙමින්, ඒවට ආධාර උපකාර කරමින්, පඩි දෙමින් පවත්වාගෙන ගියේ යම් දේශපාලන අරමුණු වෙනුවෙන් මෙහෙවන්න කියන එක. එතකොට නිල නොවන ආකාරයට මේකේ මහා මොලකරු හැටියට ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල වෙලා තියෙනවා. එතකොට දැන් තියෙන ප්‍රශ්නය තමයි මේ විමර්ශන කණ්ඩායම් වලට විමර්ශන කළ දැන් සුරේෂ් සලේ සම්බන්ධයෙන් සැලකිය යුතු කරුණු ප්‍රමාණය කියලා දරව වෙලා තියෙනවා. ඔහු මේකට දායකත්වය සපයලා තියෙනවා. ඔහු මේකට යම් මඟ පෙන්වීම් කරලා තියෙනවා කියන එක පිළිබඳව සැලකිය යුතු කරුණු ප්‍රමාණය කියලා දරව වෙලා තියෙනවා. ඒ අනුව කවුද මේක සුරේෂ් සලේට පිටිපස්සෙන් ඉඳගෙන මෙහෙවන්නේ කියන එක තමයි හෙළිදරව් කරගන්න ඕනේ. එහෙමනම් දැන් විමර්ශකයන්ට තියෙන බාරදූරම කාර්යය තමයි මේකේ මහා මොලකරුවන් කවුද කියන එක හොයා ගැනීමට. එතකොට එතනදී අපිට අමතක කරන්න බෑ සාරා ජස්මින්ව. සාරා ජස්මින් කියන්නේ මේ ප්‍රහාරේ බරපතල සාක්ෂියක්. හැබැයි මේ බරපතල සාක්ෂිය තවමත් කොහෙද තියෙන්නේ කියන එක පිළිබඳව හොඩුවාවක් නැහැ. සාරා ජස්මින් සයින්දු මරුදු ප්‍රහාරයේදී මිය ගියා කියලා ඔප්පු කරන්න ගෝඨාභයගේ ආණ්ඩුව සමයේදී සෑහෙන වෙහෙසක් දැරුවා. හතරවැනි DNA පරීක්ෂණයේදී සාරා ජස්මින් මිය ගිහිල්ලා කියලා වාර්තාවක් නිකුත් කළා. ඒ අනුව සාරා ජස්මින් පිළිබඳව තිබිච්ච උනන්දුව සහ උවමනාව පහව යන්න සැලැස්ුවත් පසු විමර්ශනවලදී නැවත හෙළිදරව් වෙනවා. සාරා ජස්මින් එතනදී මිය යන්නේ නැහැ, ඇය එතනින් පලා යනවා කියලා. දැන් විමර්ශකයන්ට තියෙන ප්‍රධාන වැඩක් තමයි සාරා ජස්මින්ව හොයාගන්න එක. කොහෙද ඉන්නේ? ඇයව හොයාගත්තොත් සැලකිය යුතු කරුණු ප්‍රමාණයක් හෙළිදරව් කරගන්න පුළුවන් මේ මේ මේ ප්‍රහාරයට අදාළව. එතකොට මේ විඳිතයන්ට, මේ මරණයට පත්වෙච්ච ජනතාවට සාධාරණ යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ නම් මෙන්න මේ මහා මූලකරුවා හොයා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. අපි බලමු ඉදිරි කාලය කියන්නේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව, පාස්කු ප්‍රහාරයේ මහා මූලකරුවන් පිළිබඳව කරුණු හෙළිදරව් වෙන්නට තියෙන කාලය. ඒ කාලය තුල මේ විමර්ශකයන් සහ මේ ආරක්ෂකාංශ තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරනවා නම් ඒ රාජකාරිය කාටත්
පක්ෂනොවි නීතියට සහ යුක්තියට අනුකූල විෂ්ට කරනවා නම් මේ වර්ධකරුවන් හොයාගන්නට වැඩි දවසක් ගත වෙන්නේ නැහැ කියන එක මහ ජනතාවගේ විශ්වාසය තියෙනවා. ඉතින් ඒ අකාලයේ මිය ගිය බින්දිතයන්ට මිනිසුන්ට සාධාරණ ඉෂ්ට කරන්න තියෙන එකම මඟ තමයි වෙන කිසිම මඟක් නැහැ. මේක තමයි එකම මඟ. ඒ තමයි මේ ම්ලේච්ඡ ප්‍රහාරයට සැලසුම් කළ සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාට නීතිය ඉදිරියේ දඩුවම් පැමිණවීම. අපි බලයිදමු ඉදිරි දිනක මේ පිළිබඳවත් අපිට කතා කරන්න සිද්ධ වේවි, කතා කරන්න පුළුවන් වේවි. ආරක්ෂක අංශ ඉදිරි ක්‍රියාමාර්ග මොන ආකාරයෙන් ගනීවිද කියලා.

පෞගිය දවස්වල ඉතාලි දේශපාලනය තුළ මතු කරපු කරුණු කීපයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ අපේ සමාජයත් කතා බහට ලක් කරනු ලැබුවා. ඒකෙන් ප්‍රධාන කාරණයක් තමයි වර්තමාන ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි විසින් පසුගිය 20 වෙනිදා කළ ප්‍රකාශය. ඒ තමයි ඉතාලි දරුවන් කොන්වීම වළක්වන්නට ඇය විසින් නීතියක් සම්මත කරනවා කියලා කිව්වා. 30% විදේශගත දරුවන් පාසල්වලට ඇතුළත් කරගන්න, පන්ති කාමරවලට ඇතුළත් කරගන්න පුළුවන් විදියට. කෙසේතත් මේ ප්‍රශ්නය පිළිබඳව අපිට වෙනමම කතා කරන්න පුළුවන්. ඒ වගේම ඒ සතියේ තවත් කතාබහක් ඇති වෙච්ච කාරණයක් තමයි මේ භාෂාව බැරි නිසා පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ ප්‍රශ්නය. පාදුවා නගරේ ගමක නගරාධිපතිවරයෙක් මාර්කෝ චෙසරේ ඔහුගේ කොමුණේ සෑම මාසයකම දෙවැනි සතියේ අලුතින් පුරවැසිභාවය ලබා ගන්න අයගේ උත්සවය පවත්වනවා. මෙන්න මේකෙදි මේ කියන 20 වෙනිදා 21 වෙනිදා 30 දෙනෙක් අලුතින් ඉතාලියේ පුරවැසිභාවය ලබා ගන්න සුදුසුකම් ලබලා තිබුණා. ඉතින් ඔවුන් එදා ඒ පුරවැසිභාවය ලබා ගැනීමේ උත්සවයට සහභාගි වෙලා දෙවරුම් දීලා පුරවැසිභාවය ලබා ගන්න තමයි තිබ්බේ. හැබැයි මේ වෙලේදී 2 දෙනෙක් තමන්ගේ දෙවරුම ලබා දීලා කිසි අවුලක් නැතුව චේසරේ එක්ක කතා බහ කරලා පුරවැසිභාවය ලබා ගත්තා. තුන්වෙනියා මොරොක්කෝ ජාතික කාන්තාවක්. ඇය සමග මේ නගරාධිපතිවරයා සින්දකෝ කතා බහ කරාම ඇයට සරලව අහපු ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. මොනවද මේ අහලා තියෙන්නේ? නම, ගම, වයස, කොහමද, කින්දමන්ද කියන කාරණා. මේකකටවත් පිළිතුරු ලබා දෙන්න ඇයට බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ හරි, ඒ ප්‍රශ්න වලටත් උත්තර දෙන්න බැරි නම් දිවුරුම් ප්‍රකාශය ලබා දෙන්න කියලා තියෙනවා. ඒත් බෑයි ඇයට දිවුරුම් ප්‍රකාශයක වචනයක්වත් කියව ගන්න බැරි වෙලා තියෙනවා. අන්න එතනදී තමයි මේ නගරාධිපතිවරයා සින්දකෝ තීරණය කරන්නේ ඇයට ඉතාලි පුරවැසිභාවය ලබා දීමත් හිටවන්න. මේක පළවෙනි අවස්ථාව නෙමෙයි. භාෂාව බැරි නිසා පුරවැසිභාවය අත්හිටවපු පළවෙනි අවස්ථාව නෙමෙයි. බේෂියා කොමුණෙත් මේ වගේම සිද්ධියක් මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා සිද්ධ වුණා. බංග්ලාදේශ කාන්තාවකට භාෂාව බැරි නිසා පුරවැසිභාවය ලබා දීමත් හිටවුවා. තවත් තැන්වල මේක සිද්ධ වෙලා තියෙනවා. අපි මේ කතා කරන්න හදන කාරණේ මෙතනදී මේ චේසරේ මේ නගරාධිපතිවරයා පස්සේ දිනක මාධ්‍ය ප්‍රශ්න කරද්දී ਉਹ ප්‍රකාශ කරනවා. ਉਹ කියනවා මම සරල ප්‍රශ්න කීපයක් ඇහුවේ, කොහොමද, කින්දමන්ද, නම, ගම, වයස, ඔය ටික ඇහුවේ. අහලා දිවුරුම වචන 10ක් විතර තිබුණේ. ඒ දිවුරුම කියවන්න කිව්වා. ඒක කියවන්න බැරි නිසා තමයි මම මේක නැවැත්තුවේ. ඒකට හේතුව තමයි ඉතාලියේ පුරවැසිභාවය ලබා ගන්න කෙනෙක් ඉතාලි භාෂාවේ අවම හැකියාවවත් නැත්නම් කොහොමද ඒක ලබා දෙන්නේ? එතකොට මේ සමාජයක කොහොමද මුහු වෙලා සාමූහිකව සහයෝගයෙන් ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි මේක මෙහෙම කරේ. ඇගේ ස්වාමි පුරුෂයා ඇය වෙනුවෙන් ඉදිරිපත් වුණා පිළිතුරු දෙන්න මං අහන ප්‍රශ්න වලට. හැබැයි මම මේකට අවස්ථාව සලසා දුන්නේ නැහැ. පුරවැසිභාවය ලබා ගැනීම කියන්නේ පෞද්ගලික කාරණයක්. ඒ පෞද්ගලික කාරණේදී තමන් කරන දේ පිළිබඳව තමන්ට වැටහීමක් තියෙන්න ඕන. ඒ වැටහීම නැත්නම් ඒකට සාධාරණ ඉෂ්ට කරන්න බෑ ඒ පුද්ගලයාට. ඒ නිසා ඒක මා විසින් නවත්වනු ලැබුවා කියලා. ඉතින් සින්දකෝගේ පැත්තෙන් ගත්තාම ඒක ඇත්ත, සාධාරණයි.

ඉතාලි භාෂාවේ එක වචනයක්වත් බැරි නම් කොහොමද පුරවැසි භාවය ලබා දෙන්නේ? අපේ පුරවැසි භාවය ගන්න කෙනෙක් අපේ භාෂාව පිළිබඳව දැනගන්න ඕන, අපේ සංස්කෘතිය පිළිබඳව දැනගන්න ඕන. දැන් ඔය මේ මොහොතේ දේශපාලනය, ඉතාලි දේශපාලනය ඇතුලේ කතා වෙන කාරණා කීපෙකුත් තමයි ඔන්න ඔය කාරණා. ඉතාලියේ ජීවත් වෙන අය ඉතාලි සංස්කෘතිය ඇතුලේ, ඉතාලි සමාජය ඇතුලේ ජීවත් වෙන්නේ නැහැ. වෙන වෙන කුටුම්බ හදාගෙන වෙන වෙන තැන්වල ජීවත් වෙනවා. ඒක ඉතාලියට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියන එක. ඒක වෙනම දේශපාලන කාරණයක්. ඒක ඉතා ගැඹුරින් විග්‍රහ කරගන්න තියෙන දේශපාලන ප්‍රශ්නයක්. දැන් මෙතන මේ ප්‍රශ්නේ නැවත අපි ආවොත්, දැන් මේ නගරාධිපතිවරයාගේ පැත්තෙන් ගත්තහමත් අපිට වැටහෙන කාරණය ගත්තහමත් ඔව් ඒක එහෙම තමයි. අවම අවබෝධයක්වත් තියෙන්න ඕනේ, අවම දැනීමක්වත් තියෙන්න ඕනේ අවුරුදු 15ක් විතර යද්දී මේ ඉතාලිය ජීවත් වෙච්ච කෙනෙක්ට මේ භාෂාව පිළිබඳව. දැන් මේකෙදී මෙන්න මේ ප්‍රවෘත්තිය සිංහලෙන් පරිවර්තනය කරලා දැන් මේ තාක්ෂණය හරහා මේවා පරිවර්තනය කරලා ටට්ටක් ගාලා ප්‍රචාරය කරන පිරිසක් ඉන්නවානේ. මේ අය මේක ප්‍රචාරය කරපුවම ශ්‍රී ලාංකිකයන් මේකට තමන්ගේ අදහස් කමෙන්ට් කරනවා යටින්. ඒ කමෙන්ට් අපි නිකන් කාණ්ඩ කීපයකට බෙදලා ගත්තොත් තියෙන්නේ මේ සිදුවීමට අදාළව නගරාධිපතිවරයාගේ පැත්තේ වැඩිපුර පිරිසක් ඉන්නවා. ඊට පස්සේ බොහෝ දෙනෙකු මේක ජාතිවාදී ලෙස ගන්නවා. එකක් තමයි මොරොක්කෝ ජාතිකයන් යම් ඔවුන්ගේ හැසිරීම ගත්තාම යම් ප්‍රචණ්ඩකාරී සහ අනිකාට රුස්සන්නේ නැති මද්‍රව්‍ය වලට ඇබ්බැහි සහ මද්‍රව්‍ය වාහකයන් ලෙස කටයුතු කරන, හොරකම් කරන, මේ විදිහට මේ ඔවුන්ට අදාළ කරන අනන්‍යතාවයක් තහවුරු වෙලා තියෙනවනේ. අන්න ඒක එක ගත්තාම මේ මොරොක්කෝ ජාතිකයන් එක්ක බොහෝ දෙනෙක් තරහයි. මොකද අපි හැමතිස්සෙම බලන්නේ අපේ රාමු ඇතුලේ ඉඳන්නේ, අපි හිතනවා අපි හොඳ නිසා සියල්ල හොඳයි කියලා. අපි හොඳයි කියලා අපි හිතාගෙන ඉන්නවා. හරියට නිකන් මේ වර්තමාන ආණ්ඩුව වගේ. අපි හොඳ නිසා ඕනම ජඩ නීතියක් හොඳ වෙනවා කියලා මේ ආණ්ඩුව හිතන් ඉන්නවානේ. අන්න ඒ වගේ තමයි මේ ලංකාවේ ඉන්න මිනිස්සු හිතන්නේ. මේ මුන් හොඳ නැති හින්දා මුන්ට එහෙම කරන එක හොඳයි කියලා ඔන්න තව කට්ටියක් කමෙන්ට් කරනවා. තවත් අය කියනවා මේ වගේ උන්ට දෙන්න ඕනේ නැහැ මේවා කියලා. හොඳයි, මේ වගේ අයට දෙන්න ඕනේ නැහැ. අපිත් කියනවා අවුරුදු 15ක් කියන්නේ සැලකිය යුතු කාලයක්, දශක එකමාරක කාලයක්. දශක එකමාරක කාලයක් තුළ භාෂාවේ අවම කැලිටිකවත් බැරි නම් නමගමහද්දි ඒකවත් තේරුම් ගන්න බැරි නම් එතන තියෙනවා ප්‍රශ්නයක්. නමුත් මේක මේ මොරොක්කෝ ජාතික කාන්තාවට පමණක්ද මෙහෙම වෙන්නේ? ඇය විතරද භාෂාව දන්නේ නැත්තේ? ඇයට විතරද මේ සරල කාරණා ටික වටහා ගන්න බැරුව ගියන්නේ? එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ නගරාධිපතිවරයාගේ ක්‍රියාව වර්ණනා කරන මේ අය කල්පනා කරේ නැද්ද? තමන්ගේ අසල්වසියා, තමන්ගේ ඥාතියා, තමන්ගේ ළඟ ඉන්න එක, තමන්ගේ මිත්‍රයා මේ ඉතාලියේ ඉන්න කොච්චර දුරට භාෂාව දන්නවද? බැරි වෙලාවක්වත් මේක දැන් වෙනත් නගර කීපයකත් සිද්ධ වෙලා තියෙනවා. දැන් මේක මේ අලුත්ම තත්වය. මේක පූර්වාදර්ශයක් කරගත්තොත් අනිත් නගරාධිපතිවරුත් ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනාටම භාෂාව දන්නවද? ඔවුන්ට සිටිසන් එහෙම නැත්නම් මේ පුරවැසි භාවය ලබා ගැනීමට හැකියාවක් ලැබෙයිද? ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි අනේකාට විවේචන එල්ල කරද්දී අපි අනේකා නොවී නම් ඉන්නේ, ඒ විදිහටම නොවේ නම් ඉන්නේ අවුලක් නැහනේ. නමුත් අපේ බහුතරයක් මිනිසුන් ගැහැණුන් මේ ඉතාලි භාෂාව පිළිබඳව එහෙම ලොකු අවබෝධයක් නැහැ. අවුරුදු 10 15 මෙහි ඉන්න අය අදටත් අපි දකිනවා රැකියාවක් ගන්න ගියාම සරල වහන ප්‍රශ්න ටිකට උත්තර දී ගන්න බැරුව රැකියාව කරගන්න බැරි වෙනවා, රැකියාවට යන්න බැරි වෙනවා. ඉල්ලුම් පත්‍ර දාලා රැකියාවක් හොයනවා, ආයතනයකට ගිහිල්ලා කතා කරපුවාම නමගම වයස ආපුවම ඒක කියා ගන්න බැරි නිසා රැකියාව අහිමි වෙනවා. මේ වගේ ප්‍රශ්න ගණනාවකට කොටු වෙලා ඉන්නවා. ඒක එක පැත්තක්. ඒ වෙද්දී දැන් වර්තමානයේ වෙද්දී මුල් කාලීනව ඉතාලියට ඇතුල් වෙච්ච හැම කෙනෙක්ම මොන මෝඩය ඇතුල් වුණත් අවසානයේ භාෂාව යම් ප්‍රමාණයකට ඉගෙන ගත්තා. මේ ඉතාලි සංස්කෘතිය ඇතුලේ යම් ප්‍රමාණයකට සැරිසරන්න පුරුදු වුණා. ඔය වගේ කැලිටි කත්තේ හැබැයි පසු කාලීනව ශ්‍රී ලාංකිකයන් මේකට ඇතුල් වෙලා වැඩි වෙලා රංචු ගහන්න පුළුවන් උනායින් පස්සේ පල්ලි පන්සල් හදාගෙන දේවල් කෝවිල් හදාගෙන ඒවල කොටස්කාරය බවට පත් වෙලා පොඩි ශ්‍රී ලාංකික ගම්මාන හදාගෙන ඒවාස ජීවත් වෙනවා. ඒ වගේම තමයි දැන් ශ්‍රී ලාංකික වෙළඳ ප්‍රජාවක් නිර්මාණය වෙලා ඉන්නවා, ව්‍යාපාරිකයෝ ටිකක් ඉන්නවා, බිස්නස් කාර්යෝ ටිකක් ඉන්නවා. මෙන්න මේ අය මේ ශ්‍රී ලාංකික මිනිසුන්ගේ ගැහැණුන්ගේ ශ්‍රමයේ සූරාකමින් ජීවත් වෙනවා. ඒ කොමියුනිටි එක ඇතුලේ ශ්‍රී ලාංකිකයන් කතා කරන්නේ ශ්‍රී ලංකා භාෂාවෙන්.

භාෂාව. ඒ නිසාම ඉතාලි භාෂාව බැරි වෙච්ච බොහෝ දෙනෙක් ඉන්නවද ඉතාලිය අපිට හොයා ගන්න පුළුවන්. එතකොට මේවා තමයි ප්‍රශ්න. එතකොට මේ අය කොහොමද ওই ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? මේක පූර්වාදර්ශයක් වුණොත් බලපාන්නේ මොරොක්කෝ ජාතිකයන්ට පමණක් නෙමෙයි, අපිටත් බලපානවා. අපි මේ ශ්‍රී ලාංකිකයන්ටත් බලපානවා. මොකද සැලකිය යුතු ප්‍රමාණයක් අද විවිධ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඉන්න තැන්වල රැකියාවන් කරන නිසා භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඔවුන්ට මතුවෙලා නැහැ. මොකක් හරි ආයතනික වැඩක් කරගන්න ගියම තව කවුරු වගේ හරි උදව්ව අරගෙන ඒක කරගන්නවා. ඒ නිසා ඔවුන්ට භාෂාව අවශ්‍යද අනවශ්‍යද කියන එක පිළිබඳව ගැටලුවකුත් නැහැ. අර ලංකාවේ කට්ටිය එක්ක කතා බහ කරමින් ඒ ආයතනවල තමන්ගේ ශ්‍රමය විකුණමින් ඒක සූරා කරන්න ඉඩ සලස්වමින් එතනටම වෙලා ලැබගෙන ඉන්න පිටිසක් ඉන්නවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නය. එතකොට දැන් මේ නගරාධිපතිවරයාගේ ප්‍රකාශය අනුවත් ඉතාලි පුරවැසිභාවය ලබා ගන්නවා නම් තව කෙනෙක්ගේ උවමනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ ඔහුට මෙතනදී ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. ඔහු තනියම ඒකට මුහුණ දෙන්න ඕන. එතකොට මේ අනිත් අයටත් ඒ ප්‍රශ්නේ ඒ විදිහටම ආවොත් සමහර තැන්වල අපි දන්නවා එහෙම බැරි අයට අනිත් තමන්ගේ සහකාරයෝ සහකාරියගේ උදව්ව ඇතුව ඒක දිවුරුම ලබා දෙන්න අවස්ථාව ලබා දුන්නු අවස්ථාවන් අපි දන්නවා. නමුත් නෑ ඒක එහෙම කරන්න බෑයි කියලා යම් තැනකදී ස්ථාවරයක් නිර්මාණය වුණොත් ඒකේ විඳිතයන් බවට ඔබත් තව කෙනෙකුත් පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනිත් අයට ගල් ගහන්න ඉස්සෙල්ලා තමන්ගේ ස්වරූපය හොඳින් හඳුනාගෙන හිටියොත් තමයි වඩාත් හොඳ වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ අනිත් අය පිළිබඳව තීන්දු තීරණ ගන්න ඉස්සෙල්ලා තමන්ට ඒ ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වුණොත් කිනම් ස්ථාවරයක් දරන්න පුළුවන්ද කියන එක පිළිබඳව අවබෝධයක් අරගෙන තමයි ඒකට මෙයා කරන්න ඕනේ. ඉතින් මේ වැඩේ දිගින් දිගටම පූර්වාදර්ශයක් වෙලා ඉස්සරහට යනවට වඩා හොඳයි. ඉතාලියට අතුළු වෙන සියලු දෙනාම භාෂාව ඉගෙන ගන්න එක.

0: ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත් ගැටුම් පත. මේක JR අරගෙන ආවේ තමන්ගේ ආර්ථික සමාජ දේශපාලන ක්‍රියාවලියට බාහිරින් මතුවෙන, ඒ කියන්නේ සමාජයෙන් මතුවෙන, ජනතාවගෙන් එල්ලවෙන විරෝධය මර්ධනය කිරීම සඳහා තමන්ට ආවරණයක් හැටියට පාවිච්චි කරන්න. එතකොට මේක තාවකාලික විධිවිධානයක් හැටියට තමයි ගෙනාවේ. හැබැයි මේ තාවකාලික විධිවිධානය මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අද වෙනකම් ක්‍රියාත්මකයි. එතකොට ජනාධිපතිවරු 9 දෙනෙක් යටතේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත, මේ තාවකාලිකව ගෙනාපු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වෙමින් පවතිනවා. වර්තමානයේ ජනාධිපතිකම් කරන්නේ ජනතා විමුක්තිය පෙරමුණ නියෝජනය කරන අනුර කුමාර දිසානායක. එතකොට මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතෙන් බැටකාපු තමන්ගේ සමාජිකයන්ව, තමන්ගේ පක්ෂයේ නායකයව අහිමි කරගත්තු කණ්ඩායම තමයි ජනතා විමුක්ති පෙරමුණ. එතකොට ජනතා විමුක්ති පෙරමුණ එදත් මේ පනතට විරෝධය පෑවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා මේක ආරම්භ කරපු දායින්ල ජනතා විමුක්ති පෙරමුණ ඒකට එරෙහිව කටයුතු කරා, උද්ඝෝෂණ කරලා තියෙනවා. අපිත් ඒ උද්ඝෝෂණ වලට සහභාගී වෙලා තියෙනවා. හැබැයි ජනාධිපති කම ලැබුණයින් පස්සේ, ආණ්ඩු බලය ලැබුණයින් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මේ NPP ආණ්ඩුවට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තමන්ගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. සමාජයෙන් පීඩනයක් එල්ල වෙනවා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න. මේ පවතින සාමාන්‍ය නීතිය යටතේ ඔය කරන්න තියෙන සියලුම දේවල් කරන්න පුළුවන්. ඒ නිසා මේක අවශ්‍ය නැහැ කියලා. නමුත් මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරනවා කියමින් අර පහුගිය රනිල් වික්‍රමසිංහලා, මෛත්‍රීපාල සිරිසේනලා අරගෙන ඉන්න හදපු වෙනත් පනතක් නම වෙනස් කරලා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත කියලා අලුතෙන් පනතක් ගේන්න හදනවා. දැන් ඒක ගැසට් කරලා තියෙනවා. ඒ ගැසට් කරපු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගැනීමට තමයි මේ කැස කවමින් ඉන්නේ. එතකොට මේ පනතට මේක කෙටුම්පතක් ලෙස සමාජගත වුණයින් පස්සේ මේකට විශාල විරෝධයක් එල්ල කරා. මොකද ඒක ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අභිපවා ගින් ඉක්මවා ගින් ඉදිරියට ගිහිල්ලා තවදුරටත් ජනතාව මර්ධනය කරන අවියක් බවට නිර්මාණය වෙලා තියෙනවා. අපි හැමදාම කියන කාරණයක් තමයි මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නවා අපි හොඳ නිසා සියල්ල හොඳයි කියලා. හැබැයි මේ ආණ්ඩුව අමතක කරන කාරණේ තමයි මේ හොඳ කට්ටියට සමස්ත ජීවිත කාලය පුරාම හෝ තව කල්ප කාලාන්තරයක් බලයේ ඉන්න බෑ. තමන්ගේ හොඳකම තියාගෙන ඉන්න බෑ. මේක වෙනස් වෙනවා. දේශපාලනය කියන්නේ වෙනස් වෙන එකක්. හැමදාම හාල් පොල් සීනි ටික අඩු කරලා දුන්නත් මේ මිනිස්සු වෙනස් වෙද්දි මිනිස්සු ඔය දේශපාලනය වෙනස් කරනවා. ලෝකේ එහෙම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. චිරාත් කාලයක් බලේ හිටපු මිනිස්සු නෑ සාධාරණව. ඉන්නවනම් ඉන්නේ ඒකාධිපතියන් වෙලා බලහත්කාරයෙන් ජනතාව මර්ධනය කරගෙන. එහෙමනම් මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නවනම් අපි තමයි මෙතනින් එහාට සමස්ත කාලය පුරාවටම මේ ශ්‍රී ලංකාවේ ආයු කාලය පුරාවටම ආණ්ඩු බලය හොබවන්නේ කියලා. එහෙමනම් ඉන්න වෙන්නේ මර්ධනය. එනිසා ඔවුන් මේ ගේන අනපනත් ඔවුන් හිතාගෙන ඉන්නවනම් තමන්ගේ මේ පාලන කාලය තුළ ජනතාවට පීඩනයක් එල්ල කරන්නේ නැහැ කියලා අපි කියනවා. එහෙනම් ඊට එහා පැත්තෙන් එන කට්ටිය ඕක ජනතාවට පීඩනයක් එල්ල කරන්න සහ උඹලා එළියට ගියන් පස්සේ උඹලාව මර්ධනය කරන්න පාවිච්චි කරනවා කියලා. ඒක නෙමේ ප්‍රශ්නේ. ජනතාවට එරෙහිව තිබුණු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියපු මේ උන්දලාට ඇයි නැවත පනතක් ගේන්න සිද්ධ වෙන්නේ? ඒක අහෝසි කරලා නැවත පනතක් ස්ථාපිත කරන්න සිද්ධ වෙලා තියෙන්නේ රාජ්‍යයෙන් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත කියලා. ඒකට හේතුව තමයි තමුන් යන මාර්ගය ජනතාවට දිරව ගන්න බැරි එකක් කියන එක මේ අය දන්නවා. ඒ නිසා ජනතා නැගිටීම, ජනතාවගේ පීඩනය පුපුරා යන වෙලාවට ජනතාව එන්නේ ආණ්ඩුව ඉස්සරහට, රාජ්‍යය ඉස්සරහට. ඒකෙදි ජනතාවගෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මේ මර්ධන නීති යන පළත් අරගෙන ඉන්නේ. එතකොට මේ පිළිබඳව පිටු 100කට විතර ආසන්න ප්‍රමාණයකින් මේ ගැසට් එක නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ විශාල කාරණා ගොඩක් තියෙනවා. මේකෙදි එල්ල වෙන ප්‍රධාන චෝදනාවක් තමයි ත්‍රස්තවාදය කියන එක පිළිබඳව පැහැදිලි නිර්වචනයක් නැති එක සහ ඒක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ නිර්වචනයට වඩා පුළුල් කරලා සියලු දෙනාවම ත්‍රස්තවාදීන් කරන්න පුළුවන් තැනකට අරගෙන ගිහින් තියෙනවා කියන එක. කෙසේ වෙතත් මේ පිළිබඳව විවිධ කණ්ඩායම් අදහස් ප්‍රකාශ කිරීම සිද්ධ කරනු ලැබුවා. කොහොම වෙතත් මේක බැලූ බැල්මට අපිට පේනවා මේක මේ සමාජයේ ඉදිරියට අරගෙන යන එකක් නෙමෙයි, සමාජයේ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන ආණ්ඩුවේ අවියක් නිර්මාණය කර ගැනීම කියන එක. ඒ නිසා මේකට එරෙහිව ජනතාව පෙළ ගැසිලා මේක පරාජයට පත් කරන්න ඕනමයි කියන ස්ථාවරය අපි ඉන්නවා. මේ අපි ඔබගේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මේ මොහොත වන විට මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන කණ්ඩායම් අතරින් ජනාරගල ව්‍යාපාරයේ ප්‍රමුඛතාවය අරගෙන තියෙනවා මේ විරෝධතාවය දක්වන්න. ආණ්ඩුවේට විරුද්ධව පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයට මේ කිසිවක් අදාළ වෙන්නේ නැහැ. මොකද ඔවුනොත් බලය ලබා ගත්තයින් පස්සේ මර්ධන අවියක අවශ්‍යතාවය දැනෙන උදවිය නිසා. ඒ නිසා ඔවුන්ට ඒක ලොකුවට බලපෑම් සහගතව විරෝධය දක්වලා මේක අහෝසි කරන්න උවමනාවක් නැහැ. ඒ නිසා ඔවුන් ඒකට ලොකු විරෝධයක් දක්වන්නේ නැහැ. ඒක පිළිබඳව එච්චර තැකීමක් දක්වන්නේ නැහැ. කෙසේ වෙතත් ජනතාව හැටියට අපට තියෙනවා වගකීමක් මෙවැනි මර්ධන නීති රීති අරගෙන එන්න යද්දී මොන ආණ්ඩුව වුණත් ඒකට එරෙහිව නැගී සිටලා ඒක පරාජයපත් කරන්න. ජනාර්ගල ව්‍යාපාරය වෙනුවෙන් මේ අදහස් දැක්වීම කරන්නේ වසන්ත මුදලිගේ. අපි බලමු මේ සම්බන්ධයෙන් ඔහුගේ අදහස මොකක්ද කියලා.
1: දාර්ශනික හේගල් කියනවා එක වෙලාවකදී ඉතිහාසයේ දෙවතාවක් පුනරාවර්තනය වෙනවා කියලා. ඒ වාක්‍යෙම කාල් මාක්ස් වෙනසකට ලක් කරලා කියනවා, ඔව් ඉතිහාසයේ පළවෙනි වතාවේ සමහර සිදුවීම් ඛේදවාචකයක් විදිහට සිද්ධ වෙනවා. ඒ වගේම දෙවෙනි අවස්ථාවේදී එම සිදුවීමම විගඩමක් විදිහට සිද්ධ වෙනවා කියලා. මේ උපටනය මම උපුටා දක්වන්න හිතුවේ 1979 දී ජේ.ආර්. ජයවර්ධන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ගෙනල්ලා හරියටම අවුරුදු කිහිපයකට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ නැගී සිටපු කැරල්ල නැත්තම් අරගලයේ මර්ධනය කිරීම සඳහා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරලා දහස් ගණනක් සමූල ඝාතනය කරා. දහස් ගණනක් අතුරුදහන් කරා, ඝාතනය කරා, ටයර් උඩ දාලා පුච්චලා දැම්මා, මැරුවා. එතකොට ඒ ජේ.ආර්. ජයවර්ධන ගෙනාව ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත පාවිච්චි වුණේ 80 දශකයේදී ඒ විදිහට. ඒ පනතෙන් බැටකාපු ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම ඒ පනතෙන් මර්ධනයට ලක් වුණු ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ දෙන ජාතික ජන බලවේගයට අද වෙද්දී ආණ්ඩු බලය හම්බ වෙලා තියෙනවා. ඒ ආණ්ඩු බලය හම්බ වුණාට පස්සේ ඒ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ දෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නැවත ගෙනල්ලා තියෙනවා ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීම කියන පනත. ඒ නිසා තමයි ජේ.ආර්. අතින් වුණු ඛේදවාචකය ජාතික ජන බලවේගය අතින් විගඩමක් විදියට නැවතත් සිදුවෙමින් තියෙන්නේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියන ලේබල් එක දාලා ගෙනල්ලා තියෙන්නේ පරණ ත්‍රස්ත පනතම වෙනස් කරලා බලය වැඩි කරලා ඒක තව දුරටත් ජනතාවගේ ඔළුවට කඩාපාත් වෙන්න පුළුවන් විදියට තමයි ගෙනල්ලා තියෙන්නේ. එතකොට මේ පනතේ ත්‍රස්තවාදය කියලා අර්ථ දක්වලා තියෙන්නේ යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානවලට කරන අයුතු බලකිරීම තමයි ත්‍රස්තවාදය කියලා කියන්නේ. දැන් එහෙමනම් මෙන්න මේ කෝණයට දාලා මේ කෝවට දාලා බැලුවට පස්සේ ලංකාවේ සිදුවෙන ඕනෑම දෙයක් ත්‍රස්තවාදය කියන මෙන්න මේ කෝවට දාලා බැලුවට පස්සේ ත්‍රස්තවාදය කියන අර්ථ දැක්වීමට ගේන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට හැකියාව තියෙනවා. එතකොට ලංකාවේ මේ වෙද්දී ගොවියෝ තමන්ගේ වීවලට මිලක් නැහැ කියලා උද්ඝෝෂණය කරනවා, ආණ්ඩුවට බල කරනවා. ඒ වගේම පොහොර සහනාධාරය දෙන්න කියලා ඒක විධිමත් කරන්න කියලා බල කරනවා, ඉල්ලා සිටිනවා. ඊට පස්සේ සරසවි ශිෂ්‍යෝ විශ්වවිද්‍යාල ඇතුළේ තියෙන අධ්‍යන සුබසාධන ගැටළු වලට උත්තර ඉල්ලා සිටිනවා. ඊට පස්සේ වෘත්තීය සමිති වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටමින් ඉන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ දිට්වා වින්දිතිව අවුරුදු ගාන කිට්ටු වෙන නිසාම තවමත් ඇයි අපිට ගෙවල් ටික හදලා දුන්නේ නැත්තේ කියලා ඉල්ලමින් ආණ්ඩුවට බලපෑම් කරනවා. ඊට පස්සේ දීවර ඉන්ධන සහනාධාරය ඉල්ලනවා. ඒ වගේම දීවර කර්මාන්තයේ යෙදিলা සිටින දීවර ගම්මාන සහ විරලවල්ල ආශ්‍රිතව ඛනිජ ගැනීම නිසා
2: මුහුදේ දීවර සම්පත මත්ස්‍ය අස්වැන්න අඩු වෙනවා කියලා දීවරයෝ ආණ්ඩුවට බල කරමින් ඉන්නවා එහෙම කරන්න එපා කියලා. මාධ්‍යවේදියෝ මාධ්‍යවේදීන්ගේ නිදහස ඉල්ලා සිටිනවා. ඊට පස්සේ ඉන්දියානු ගිවිසුම් නිසා ලංකාවේ ස්වෛරීත්වය අහිමි වෙලා තියෙන ස්වෛරීත්වයට බලපෑමක් ඇවිල්ලා තියෙන කියලා ජනතාව ඉල්ලා හිටනවා කෝ පහුගිය කාලේ ගහපු ගිවිසුම් ටික එලි කරන්න කියලා. පරිසරවේදීන් කියනවා පරිසරය විනාශ කරන්න එපා ඒක සත්තුන්ට මිනිසුන්ට සානාගතේ ආරක්ෂා කිරීම සඳහා පරිසරය සම්බන්ධ ප්‍රතිපත්තියක් ඕනේ එහෙම එකක් ආණ්ඩුව ඇතුලේ නැහැ කියලා. ඊට පස්සේ කාන්තා සංවිධානය කියනවා දරුවෝ ආරක්ෂා කරන්න ඕන දරුවෝ සමාජ වගකීමක් කියලා. එතකොට මෙන්න මේ විදිහට ගත්තට පස්සේ ලංකාවේ සියලු බලවේග එක්කෝ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ආණ්ඩුවට බල කරනවා නැත්නම් ආණ්ඩුව අරන් තියෙන ක්‍රියාමාර්ග වැරදි කියලා ආණ්ඩුවට කරන දේවල් කරන්න එපා කියලා බල කරනවා. IMF එක වගේ IMF වගේ සංවිධාන ලංකාවේ මිනිසුන්ට පටවලා තියෙන ආර්ථික පීඩනේ ආර්ථික කොන්දේසිය එපා කියලා ජාත්‍යන්තර සංවිධාන වලට ලංකාවේ ජනතාව බලපෑම් කරනවා. ඉන්දියාව වගේ ආණ්ඩුව වලට බලපෑම් කරනවා අපේ රටට ඇඟිලි ගහන්න එපා කියලා. ඇමරිකාව වගේ රටවල් වලට බලපෑම් කරනවා ලංකාවේ ජනතාව අපේ රටට ඇඟිලි ගහන්න එපා කියලා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ ජාතික ජන බලවේගය ගෙනල්ලා තියෙන මේ පනත අනුව මේ හැම එකක්ම ත්‍රස්තවාදයේ කියන කෝණයට නැත්තම් ත්‍රස්තවාදී කියන කැටගරියකට දාන්න ඕන ඉඩකට හදාගෙන තියෙනවා. අපි අහන ආණ්ඩුවෙන් ඇයි ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ නෑ මේ වගේ නෑ කියලා. ත්‍රස්තපනත් එපා, මර්ධන නීති එපා, අපි එහෙම කරන්නේ මාර ප්‍රජාතන්ත්‍රවාදී කියලා ආවේ. හැබැයි එහෙම කියපු ආණ්ඩුව මේක ගෙනල්ලා තියෙන්නේ ඇයි වෙන මොකක්වත් නිසා නෙමේ. ඉදිරියේ ආණ්ඩුවට සුබ නෑ. ආණ්ඩුවට ඉදිරියේ සුබ නැත්තේ ආර්ථික වශයෙන් ආණ්ඩුව අසමත්. ආර්ථික වශයෙන් ආණ්ඩුව අසමත්. ඇයි ආර්ථික වශයෙන් ආණ්ඩුව කොච්චරක් අසමත්ද කියන එක පේනවා. පෞගේ කාලේ ආණ්ඩුවම දාපු තොරතුරු දත්ත විරැකියාවෙන් පෙළෙන ප්‍රමාණය වැඩි, උද්දමනය වැඩි, බඩු මිල වැඩි, බදු බර වැඩි, ආර්ථික පීඩාව වැඩි. එතකොට මේ නිසා ජනතාව මොකද කරන්නේ? මේවට උත්තර ඉල්ලා පාරට එනවා. පාරට එනකොට ඒ පාරට එන එක වළක්වන්න නම් ආණ්ඩුවට තියෙන්න ඕන මර්ධන නීතියක්, ආණ්ඩුවට තියෙන්න ඕන මර්ධන පනතක්, ආණ්ඩුවට තියෙන්න ඕන එක පාර ඔලුවට ගහලා නවත්තන්න පුළුවන්, එක පාර මුළු සමාජයක් බීතිකාවට යවන්න පුළුවන් විදිහ පනතක් ඒ පාවිච්චි කිරීම සඳහා ගේනවා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ නව පනත PST එක. ඒ නිසා ආණ්ඩුව මේක ගේනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේකේ තව ගොඩාක් බරපතල ප්‍රශ්න තියෙනවා. එතකොට මේකේ රැඳවීම් නියෝග ලබා දෙන්න පුළුවන් ආරක්ෂක ලේකම්වරයා. පහුගිය කාලේ පහුගිය පනතේ ජනාධිපති විරට රැඳවුම් නියෝග ලබා දීමේ බලතල තිබුණා. ඒකත් වැරදි. එයත් අපි හෙලා දැක්කා. හැබැයි ඒක තව ලිහිල් කරලා ගෙනල්ලා තියෙන ආරක්ෂක ලේකම්වලට රැඳවුම් නියෝග දෙන්න පුළුවන්. දැන් මේකෙ වෙන්නේ මොකද්ද? ආරක්ෂක ලේකම්ලා රැඳවුම් නියෝග දෙන විදිය ගැන ඉදිරි කාලයේදී ජනතාවට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේක බරපතල තත්ත්වයක්. ඊට පස්සේ මේව ප්‍රවර්ධනය කරන්න පත්‍රිකා බෙදෙන ඒවා, ඊට පස්සේ දැනුවත් කිරීමේ පත්‍රිකාව බෙදුවත් ඒකත් ගන්න පුළුවන් ත්‍රස්තවාදී කියන එකට. ඒ වගේම ප්‍රවෘත්තිය පළ කරත් ඒකත් ගන්න පුළුවන්. මේක සම්බන්ධව පිළිස්දනුවත් කරත් ත්‍රස්තවාදී කියන එක. ඒ නිසා මේක සුළුවෙන් තැකිය හැකි මට්ටමේ පනතක් නෙවෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියලා. මේ ගේන පනත අහෝසි කරන්න ඕන, ආණ්ඩුව හකුල ගන්න ඕන. ඒ සඳහා තමයි අපි පළවෙනි බලපෑම මෙලෙස ඒකාබද්ධ මාධ්‍ය හමුවක් තියලා සංවිධානය කරලා ආණ්ඩුවට ඒ බලපෑම කරන්නේ.
0: මේ මර්ධන පනත පිළිබඳව අදහස් දැක්වීම මේ කරන්නේ ජීවන්ත පීරිස් පියතුමා. ඉතින් ඔබට පුළුවන් මේ සියලු කතාවන් වල සවන් දීලා මේ පනතේ ඇති බැරෑරුම්කම තේරුම් ගන්න. එතකොට සරලව අපට සාධාරණ සමාජයට සාධාරණීෂ්ඨ කරන්න ඕන නම් මර්ධන නීති අවශ්‍ය වෙන්නේ. ත්‍රස්තවාදයෙන් වැළැක්වීම සඳහා ත්‍රස්තවාදයක් කොහෙද තියෙන්නේ කියන එක පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට සමස්ත ශ්‍රී ලාංකිකයාම රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදීන්ද? එහෙමනම් මේ සමස්ත ශ්‍රී ලාංකික ත්‍රස්තවාදීන් කරන්න තරම්ම මේ ආණ්ඩුවට තියෙන උවමනාව මොකක්ද කියන එක පිළිබඳව නැවත නැවත අපිට හිතා බලන්න සිද්ධ වෙනවා. ඉතින් කොහොම වෙසත් අපි සමන්දෙමු ජීවන්ත පීරිස් පියතුමාගේ මේ අදහසට.
3: අද දවසේ අපි එකතු වෙලා ඉන්නේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත්කෙටුම් පත ගැසට් කරලා තියෙනවා මේ ජාතික ජනමල වේග ආණ්ඩුව. මුළුමනින්ම අපි ජනතාවක් ලෙස මේකට විරෝධය දක්වන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ ආණ්ඩුව බලයට පත්වෙද්දි කිව්වේ ත්‍රස්තවාදය වළක්වා ගැනීමේ පනත සහ ත්‍රස්තපනත් සියල්ල අහෝසි කරනවා කියලා. නමුත් ජනතාවට දුන් පොරොන්දු කඩ කරමින් දැන් මෙන්න ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම් පත මේ වෙද්දි දිගින් දිගටම විවිධාකාර ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන කණ්ඩායම් ජනතා ව්‍යාපාර බහුජන ව්‍යාපාර විරෝධය පාල තිබෙද්දී ජනතාවට සවන් නොදී ප්‍රජාතන්ත්‍රවාදීන්ට සවන් නොදී ආණ්ඩුව මේ වෙනකොට ගැසක් කරලා තියෙනවා ත්‍රස්තවාදෙන් රාජ ආරක්ෂා හිමි පනත. මේ පනත විසින් උදාකරන්න යන යුගය නැවත අපිට මතක් කරන්නේ 87 88 89 යුගවල කොහොමද හමුදා ඇඳුම් ඇඳගෙන ගෙවල් වලට ගොඩ වෙලා තරුණයන්ව යුක්තියෙන් පෙනී සිටින්නන්න ප්‍රජාතන්ත්‍රවාදීන් කතා කරන්නන්න කොහොමද ඇදගෙන ගිහිලා ටයර් සරලා දාලා පුච්චලා මරපු භීෂණ යුගය නැවත දැන් මේ ආණ්ඩුව මේ ගැසට් පත්‍රය මගින් උදා කරන්න යන මේ ඉතාම දරුණු පනත මගින් සිදු වෙනට නියමිතයි. ඒ නිසා අපි කියන්නට කැමති වහම මේ ත්‍රස්තවාදීන් රාජ ආරක්ෂාවේ පනත් කෙතුම්පත හකුලා ගන්න මේක තුලින් සිදු වෙන්නට යන්නේ පරිසරය ගැන කතා කරන ශිෂ්‍ය ව්‍යාපාර වෙනින් පෙනී ඉන්න කෘෂිකර්මයේ ගොවියා වෙනුවෙන් දීවරයන් වෙනුවෙන් කම්කරුව වෙනුවෙන් කතා කරන සාමාන්‍ය විතරක් නෙමෙයි අපි මාධ්‍යවල සමාජ මාධ්‍යන්වල පෝස්ට් එකක් ෂෙයා කරත් රාජ්‍යයට විරුද්ධව ත්‍රස්තවාදියෙක් ලෙස හංවඩු ගෑන නියමිතයි බරපතල ලෙස අත්අඩංගුවල ගැනීම නියමිතයි. ඒ නිසා වහම මේ ජනතා විරෝධී පනත හකුලා ගන්න කියලා අපි දිගින් දිගටම බල කරන්න කැමති. ස්තුතියි.
4: Good morning, boss. Well, boss, this is an important project for us. I've done the entire documentation. All you need to do is just put your final signature. That's all you got to do. Everything, just leave it up to me. I'll take care of it. Right. Well, you need to put your sign here.

0: මේ මාර කතාවක් තියෙනවා කියන්න වැඩක් නෑ කතා කරලා.
1: නාටි ගර්ල්
0: වරයි අර අලුතින් ආව ගෑනු ළමෙක් මගේ ඇස් දෙක දැක්කි. මෙන්න මේ මිදගෙන මෙන්න මේ මෙන්න අල්ලල් ඉන්නවා.
2: ඇඳගෙන

0: ਪਹਿਲੇ ਵਾਗ ਇਨ ਮਾਵ ਸਕ ਦੱਸ ਦੋ ਹਾਈਓ
1: ඉතින් ඉතාලියේ මොකද වෙන්නේ සංක්‍රමණිකයන් ලෙස අපිට කොහොමද මේ එන තත්ත්වය බලපාන්නේ ඉතින් අපි දන්නවා බොහෝ විට මේ වෙනකොට මේ සංක්‍රමණික ගැටලුව ඉහළ තලයකට මේ සාකච්ඡා පැමිණ තියෙනවා ඉතින් ඒකට හේතුව තමයි මේ වෙනකොට දේශපාලන ලෝකයේ මේ සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් සාකච්ඡා සිදුවීම සහ යම් යම් ක්‍රියාමාර්ග හරහා විගාමික කම්කරුවන් විගාමිකින් අසානයට පාස්ථාවයට පත්වෙන ක්‍රියාවලින් සිදුවීමින් තිබෙන එක. ඉතින් එනිසාම ඒකට හේතුව ඇත්ත වශයෙන්ම මොකක්ද කියන එක අපි තේරුම් ගැනීම ඉතා වැදගත් වෙනවා. ඉතින් ප්‍රධානම කාරණය තමයි ඔබ දන්නවා මේ වෙනකොට ඉතාලිය බලයේ සිටින්නේ සන්ධාන ආණ්ඩුවක්. ඒ සන්ධාන ආණ්ඩුව කියන්නේ දක්ෂිණාංශික සන්ධාන ආණ්ඩුවක්. ඉතින් ඒ ආණ්ඩුවේ ඒ කොටස් කීපයක් එකතු වෙලා තමයි මේ සන්ධානය ගොඩනැගිලා තියෙන්නේ. එතකොට ඒකේ මූලයන් දිහා බලපුවම එය ජාතිවාදයට, ෆැසිස්ට්වාදයට, සූරාකෑමට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වකියුතු දේශපාලන ප්‍රවණතා තමයි මේ එකට එකතු වෙලා තියෙන. ඉතින් ෆ්‍රතිල් ඉතාලිය මෙලෝනි නියෝජනය කරන්නේ ඒක මුසලෝනිගේ ෆැසිස්ට පක්ෂයේ එක් බැඳිච්ච මූල සහිත පක්ෂය. ඊළඟට ලේගා ලොම්බාර්ද සල්වීනි ඉතින් ඔබ දන්නවා එක ජාතිවාදී ජාතිකවාදී පක්ෂයක්. ඊළඟට බර්ලස්කෝනිගේ ෆෝර්ස ඉතාලිය ඉතින් ඒකත් වරින් බර නේද මේ බොස්සිෆීනි නීති එහෙම ගෙනල්ලා සංක්‍රමණිකින් මර්ධනය කරන්න ඊළඟට ලාභ සමය සඳහා සංක්‍රමණිකින් පාවිච්චි කරන්න පාවිච්චි කරපු යොදාගත්ත සුරාකෑම සඳහා යොදාගත්ත පක්ෂයක්. ඊට අමතරව තව කුඩා පක්ෂයක් දෙකක් ඉන්නවා. ඉතින් ඒ අයගෙන් සැදුම්ලත් සන්ධාන ආණ්ඩුවක් තියෙන. එතකොට මේකෙදි ඊළඟ මැතිවරණය ලබන අප්‍රේල් වෙනකොට එන්න නියමිතයි. එතකොට ඒ මැතිවරණය ජයග්‍රහණය කරන්න නම් ඔවුන්ට ජනතාවගේ ඡන්ද ලබා ගැනීම අවශ්‍යයි. ඒ සඳහා තමයි දැනටම මොවුන් මේ මැතිවරණ ව්‍යාපාරය නැත්තම් මේ රැලි පවත්වමින් යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් ඡන්ද එකතු කිරීමේ ක්‍රියාමාර්ගයකට පිවිසලා තියෙන්නේ. ඉතින් ඒකට දැන් එක පැත්තකින් ආර්ථික අහේනියක් තියෙනවා මුළු යුරෝපය පුරාමත් තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතු විදියට ඔවුන් දක්වන කාරණා කීපයකුත් තියෙනවා. ඒ තමයි යුක්‍රේන් යුද්ධය, යරා බලශක්ති මිල ඉහළ යෑම සහ බලශක්ති සැපීමේ සිදුවෙච්ච අඩාලකම් සහ අනිත් පැත්තෙන් යුරෝපයේ ආරක්ෂාවට සහ මේ බලශක්ති ස්වාධිපත්‍ය අත්පත් කර ගැනීම සඳහා විශාල මුදලක් වැය කරන්න සිදුවීම කියන මෙන්න මේ කාරණා. එතකොට මේ අය යුද්ධයට ලොකු මුදලක් වියදම් කරනවා. ඉතින් ඒ අනවශ්‍ය මුදල අනවශ්‍ය කොහෙවත් තියෙන යුද්ධයකට පැටලිලා ඒ මුදල් ඒ යුද්ධයට වියදම් කිරීම ඇතුලේ ආර්ථිකයට වෙන හානිය සහ ඊළඟට ඒ යුද්ධය විසින් ඇති කරපු තත්ත්වය හරහා වැඩි මුදලක් මේ ආරක්ෂාවට සඳහා යෙදීම කියන කාරණා ගත්තොත් එහෙම මේ වෙනකොට ආර්ථික තලයේදී මොවුන්ට මේ ජනතාව සතුටු කරන්න, ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න, බඩු මිල අඩු කරන්න, ගාස්තු අඩු කරන්න හැකියාවක් නැහැ. එතකොට ඒ නිසා මේ වෙනකොට තෙල් මිලත් ඉහළ යමින් වරින් වර ඉහළ යමින් ඒකත් පීඩාවට ලක් කරන තත්ත්වයක් දක්වා උදා වෙලා තියෙනවා. එතකොට මේ සියල්ල යටතේ ඌට මේ ආර්ථික වශයෙන් සහන සපයල ජනතාවගේ ඡන්දය ලබා ගන්න බැරි වෙනකොට ඌන්ට තියෙන ඊළඟ තුරුම්පුව තමයි මේ බෞතර ඉතාලි ඡන්දදායකයාව යම් විදියකට රැවටීමට ලක් කිරීම. ඉතින් ඒ සඳහා එක පැත්තකින් ඒ සඳහා මේ ඔවුන් විසින්ම නිර්මාණය කරපු භූමියක් තියෙනවා, සහ අනිත් පැත්තේ විගාමික කම්කරුවන්ගේ පැත්තෙන් ගත්තොත් ඒ පැත්තෙනුත් ඒ අනවශ්‍ය විදියට ඔවුන්ට ඒ පසුබිම ඒ මොනා හරි ආයුධ සැපීමේ ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවා. ඉතින් ඔය සියල්ල සැලකිලට ගත්තාම ඔවුන් දැන් මේ වෙනකොට මේ ඉතාලි සමාජයට කියන්න උත්සාහ කරනවා, මේ විදේශිකයෝ නිසා අපේ සංස්කෘතිය දැන් විනාශ වෙලා තියෙන්නේ, අපේ ජීවන රටාවට ඒක බාධා වෙලා තියෙන්නේ, ඊළඟට අපේ රැකියා ඔවුන් විසින් උදරගෙන තියෙන්නේ, එතකොට අපේ ජීවන මට්ටම කඩාවැටෙන්න ප්‍රති කීපයකින්ම ප්‍රධාන හේතුව මේ විගාමිකයින්. ඒ නිසා ඔවුන් එලවන්න ඕනේ, ඔවුන් පලවා හරින්න ඕනේ, ඔවුන් තමයි මේ ප්‍රශ්නේ කියන එක අර මෝඩ ඉතාලි චන්ද්‍රදායකයාගේ ඔළුවට දමා ගැනීම තමයි ඔවුන්ගේ අභිප්‍රාය වෙලා තියෙන. ඉතින් ඒ අනුව තමයි ඔවුන්ට අත්දැකීම් තියෙනවා. පෞගී කාලේ ඔවුන් මේ ආකාරයට චන්ද ලබා ගන්න පුළුවන් වුණේ මේ විගාමික විරෝධය කරපින්නාගෙන ආපු නිසා. ඉතින් ඒකම තමයි ඔවුන් මේ වෙනකොටත් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසාම ඔවුන් තරගයට මේ විගාමිකින්ට පීඩා දෙන ආකාරයේ ක්‍රියාමාර්ගවලට ප්‍රකාශන අනිකුත් කරන්නට එළඹිලා තියෙනවා. ඉතින් ප්‍රධානම එක තමයි ගිය සති එකමාරක් විතර කලින් ගත්තොත් ඒවා ඔබ දැක්ක රෝමේදී ජෝර්ජ මෙලෝනි අගමැතිතුමිය කරපු ප්‍රකාශයක්. ඒකෙදි කියනවා මේ පාසල් වල මේ විදේශීය දරුවන් සීමා කරන්න ඕනේ, ඊළඟට බුර්කාව හිජාබය තහනම් කරන්න ඕනේ වගේ කාරණා ටිකක් තියෙනවා. එතකොට මේ වෙනකොටත් ওই කාරණා මේ සාමාන්‍ය මේ ওই අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදාළ නීතිවල තියෙන දේවල්. ඉතින් ඒකෙදී දැන් විදේශීය දරුවන් සීමා කරන ක්‍රියාවලිය දැන්ටත් තියෙනවා. එතකොට ඒකෙදී තියෙනවා එක එක කොහොමද කියන්නේ එක එක මට්ටම් වලට ප්‍රතිපාදන තියෙනවා. එතකොට ඒ කලාපයක් ඇතුලේ ඉන්න පවුල් ගානට අනුව එහෙම තියෙනවා. ඊළඟට මේ ඉතාලියේ ඉගෙන ඔවුන් සලකන්නේ ඉතාලියේ ඉපදිච්ච ළමයි එහෙම සලකන්නේ නැහැ. ඉතාලියෙන් පිටත ඉපදිච්ච ළමයිව තමයි මේ ශ්‍රේණිල විදියට සලකන්නේ කියන කාරණේ කියනවා. ඊළඟට ඒ විදියට ඊට පස්සේ ඒ යම් පාසලක අපසරිය ඇතුළත වැඩියෙන්ම ජනගහනය ස්ථාපිත වෙලා ඉන්නේ විගාමිකයින් නම්, එතකොට ඒකෙදී ආපෝ මේ කාටද ප්‍රමුඛත්වය යන්නේ කියන ගැන ආය සලකා බලන්න දෙන්නේ. අනිත් පැත්තෙන් තියෙනවා අනිවාර්යෙන් අවුරුදු 16 වෙනකන් පාසල් යවන්න ඕනේ. එතකොට ඉතාලි නීතියේ තියෙනවා පාසල් අනිවාර්යෙන්ම සජෝණයක් තිබුණත් නැතත් ඒ වයසේ ඉන්න දරුවෙක් අනිවාර්යෙන් පාසල් යවන්න ඕනේ. එතකොට එවැනි ආකාරයේ එක පැත්තකින් මේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන්නට එතකොට බලන්නේ නැහැ මේ විගාමිකද නැත්නම් දේශප්‍රේමීද අර ඒකද මේකද කියලා. එතකොට අනිවාර්යෙන්ම ඒ වයසේ ඉන්නවා නම් ඒ ඕනම කෙනෙක් අනිවාර්යෙන් පාසල් අධ්‍යාපනය ලැබිය යුතුයි. එහෙම නැත්නම් ඒක දරුවන් ලැබිය හැකි වරදක් වෙනවා. ඉතින් එහෙමනම් මේවා ඇවිල්ලා එතකොට මෙලෝනි දන්නවා මේ දැනටත් තියෙන නීති ඒවා ක්‍රියාත්මක කිරීම පවා සිදු කරන්න බැරි වෙලා තියෙන මේ ප්‍රායෝගික තත්ත්වයන් නිසා ඊළඟ ප්‍රධානම ගැටලුව තියෙන්නේ පාසල් වල මේ වෙනකොට මේ විගාමික දරුවන්ගේ ගැටලුව හරි හිජාබය හරි බුර්කාව හරි මේ වගේ රෙද්දවල් නෙමෙයි. ප්‍රධානම තියෙන්නේ පාසල් වල පහසුකම් නැති එක. ගුරුවරුන්ගේ අඩුවක් තියෙනවා. අදාළ ගුරුවරුන්ගේ අපි කියමුකෝ ඉහළ මට්ටමේ ප්‍රොෆෙසර් මට්ටමේ ගුරුවරුගේ හිඟියක් තියෙනවා. මොකද ඔවුන් මේ අඩුපඩියට වැඩ කරන්න සූදානන්නේ, ඔවුන් වෙන වෙන රැකියාවන් වලට මාරු වෙනවා. එතකොට ඊළඟට ක්ලාස් රූම් එක ඒ අවශ්‍ය කරන පහසුකම් ටික නැහැ. ෆොටෝකොපි මැෂින් එකේ හරියට වැඩ කරන්නේ නැහැ. ඒ වගේ ගැටලු රාශියක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ පාසල් සඳහා බෙන් කරන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන අවුරුද්දෙන් අවුරුද්ද කපාහැරීම. ඒ කපාහැරීම ඇතුලේ ඒ ප්‍රතිපාදන වෙන් නොකිරීම ඇතුලේ පාසල් අධ්‍යාපනය බිඳවැටීමකට ලක් වෙලා තියෙනවා. එතකොට එවැනි ඇත්ත කාරණා සම්බන්ධයෙන් සාකච්ඡාවක් අරගෙන ඒ සාකච්ඡාව ඒවට උත්තර හොයනවා වෙනුවට මේ බොරු සාකච්ඡාවක් උඩට ගෙන හදලා එතකොට අපි ඒ හැමෝම ඒකේ එල්ලෙන්න බලනවා. අනිත් එක තමයි එතනට මේ බුර්කාවයි හිජාබය දාගත්තාම ඕන්න එතනට විගාමික එකට ආපෝ විශේෂණ කෑල්ලක් එකතු වෙනවා මුස්ලිම් විදියට. එතකොට මුස්ලිම් කියන කෑල්ල ඇහිච්ච හැටි ඔන්න එතනදී අර ඒ අය ගන්නවා මේ ඒක අර පොදු ප්‍රශ්නේ ලොකු කරලා ඒ පොදු ප්‍රශ්නේ ඇතුලේ තියෙන මේ පුංචි කොටසක් කියන එක තේරුම් අරගෙන අර පොදු ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නෙත් එක්ක ගැටෙනවා වෙනුවට අර ඒක යට කරලා අර පුංචි කෑල්ල උඩට ගන්නවා. එතකොට මෙලෝනිලා වගේ ඇයට ඒක හොඳ තත්ත්වයක්. මොකද ඇත්ත තත්ත්වය ගැන නෙමෙයි මිනිස්සු අවධානය යොමු කරන්නේ අර පුංචි දේ ගැන. අනිත් පැත්තෙන් ඉතාලියාය වගේම විගාමිකයින් අතර ඉන්න දැන් පොදුවේ ගත්තොත් එහෙම ශ්‍රී ලාංකිකයින් ගත්තොත් එහෙම බොහෝතරේ මුස්ලිම් කියන නම ඇහුනහම නිකන් උන්ගේ අර පස්සපැත්තේ භූමිතෙල් ගාලා වගේ එකක් තියෙනවා. එතකොට උන්ට කෙලියට කමක් නෑ. උන් තමයි මෙහෙමයි කියලා නිකන් අර ඒ වගේ අර කියන්නේ මොකක් හරි තමන්ගේ ඔළුවේ වැඩ කරන දෘෂ්ටිවාදයක් විසින් මේ මුස්ලිම් කියන එක ඒගනියන් අවිඥානීයම ඔවුන්ගේ ඔළුවල පැලවෙලා තියෙන තත්ත්වයක් වෙන්න තියෙනවා. මොකද සමාජ සාමාන කාරණාවලදී අපිට ඒව කියන්නේ බොහොම පැහැදිලිව පේන්න තියෙනවා. එතන ඒ වගේ අය ගත්තත් එතකොට අර ප්‍රධාන ප්‍රශ්නේ ඔවුන් දන්නේ නැහැ සමාජට අදාළත් නැහැ. අර මුස්ලිම් කෑල්ල අරගෙන ඒකට ඒකනම් කරන්න ඕනේ කිඳ මන්ද කියන තැනට සාකච්ඡාව ගේනවා. ඉතින් ඒකට උදාහරණයක් ගත්තොත් එන්නේ ඊයේ පෙරේදා වෙනස් පැත්තේදී බුරේසභාවේ ලබා දෙන්න ගිහිල්ලා නගරාධිපතිවරයෙක් මොරොක්කෝ කාන්තාවකට ඒක දෙන එක අත්හිට වුණා. මොකද එයාට භාෂාව බෑ කියලා. ඉතින් ඒකදී ඉතින් මේක දෙපැත්තේ තුන් පැත්තේ වාද විවාදයක් තියෙනවා. ඉතින් මේ වෙනකොට නම් දැන් අලුතින් ඉල්ලම්පත් ඉදිරිපත් කරද්දිම ඒකේ භාෂාව පිළිබඳ ප්‍රවීණතා සාතික පත්‍රය අහනවා. එතකොට ඒක නැතුව සිතදිනාංස නැත්තම් පුරේස භාවය ඉල්ලන්න බෑ. ඒ නිසා දැන් මම හිතන්නේ ඊට කලින් දාපු ඉල්ලම්පත් එකට අදාළ වෙන්න ඕනේ මේ කියන කාරණේ මතු වෙන්න. මොකද දැන් මෑත කාලිනු ගත්තොත් ඒ අනිත් පැත්තෙන් මොනවාද දැන් කාර්තසර්ජනයකට පවා ඒ අදාළ භාෂා ප්‍රේත සාතිකය නැතුව කාර්තසර්ජනය හම්බෙන්නේ නැහැ. එතකොට එතකොට කලින්ම මුල් කාලෙම මේ භාෂා පිළිබඳ එච්චර ගැටලුවක් තිබ්බේ නැහැ. ඊළඟට ඒක නීතියක් බවට අනිවාර්ය කරලා තිබ්බෙත් නැහැ. නමුත් ඒක අවශ්‍ය නම් ඒකලන්න පුළුවන් භාෂාව දන්නවද කියන එක දැනගන්න. එතකොට අහන්න. එතකොට අවම අවුරුදු 10ක රෙසිඩන්ස් කාලයක් තියෙන්න ඕනේ ඉතාලියේ මේ විදියට ගොරස් බාවිල්ලන්න. එහෙම නැත්නම් අපි කියමු කසාද බැඳලා නම් ඒක කසාද බැඳලා අවුරුදුකින් පස්සේ ඒ පුළුවන්. ඉතින් මේ කේස් එකේදී අපි දන්නේ නැහැ කොහොමද කියන එක. කොහොම වුණත් බොහෝ දුරට වෙන්න පුළුවන් කාරණේ තමයි අවුරුදු 10ක් 15ක් ඉතාලියේ හිද්දී හිටියත් අවුරුතියා ඉන්න ඇත්ත අපි දන්නවා. සීනෝ කියන තැනින් තමයි භාෂාව උපරිමේ තියෙන්නේ. ඊටහා මෙලෝ සංසාරයක් දන්නේ නැහැ. කිසිම උනන්දුවක් නැහැ ඉගෙන ගන්න. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. විවිධ හේතු තියෙන්න පුළුවන්. කොමුණත් දැන් මෙතන කේස් එකේදී නම් අපිට තේරෙන එක දේ තමයි සමහර විට ඔබ දන්නවා රෙසිඩන්ස් මෙහි තියෙනවා. නමුත් මෙහි ජීවත් වෙන්නේ නැහැ. එතකොට අපි කියමු ෆැමිලි ඇවිල්ලා ඒ ෆැමිලි යටතේ කාතසෝජන හරි මාරි የባሉት ከረጋና ባዳ ግንትሮ ከረጋና ፕሎዋን ቤንዋ እቲን ነሞት ምሄ አኒዋሬማ ዲገድመ ዲባቴና ነቲበ ඉන්න පුළුවන් දැන් තියෙනවා අනිවාර්යෙන් අවුරුද්දකට වැඩි පිට හිටියොත් එහෙම එයාට එයාගේ සර්ජන් කැන්සල් කරන උලම් කරන නැත්නම් රිටයර් කරන වගේ කාරණා තියෙනවා නමුත් විවිධ විදියට ඒ වගේ කාරණා සමහරට අවුරුද්දකට ගිහිල්ලා ඇවිල්ලා මාසයක් දෙකක් ඉඳලා ආපහු යන ඒ වගේ අය ගත්තොත් එහෙම මේ මුළු කාලෙම වැඩි හරියක් ඉතාලියෙන් පිට වෙලා ඉතියා වෙන්න පුළුවන්. ඉතින් කොහොමනත් මෙන්න මේ කාරණාවලදී ඊට පස්සේ ඔකත් අපු දැන් මේ තියෙන වාතාවරණයටම වාසි සාගත තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ විදේශිකයෝ මේ ඉතාලි පුරවැසිභාවය ගන්නවා. ඉතාලි වචනයක්වත් බෑ. ඒ නිසා කියලා අර විගාමික විරෝධී පාර්ශ්වයන් වලට තවත් හොඳ මෙවලමක් තමයි මේ කිනු සපයලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැමෝමත් ඉතින් පරිස්සම් වෙන්න ඕනේ සහ අපි හැමෝම අදහස් දක්වද්දි වගේම ඒ වගේ කාරණාවල්දී අර අපි අතර කියන්නේ විගාමිකයන් අතරේ ඒ තියෙන වෙනස්කම් මත කේකා කුලකා ගන්නෙ නැතුව පොදුවේ මේ විගාමිකයන්ගේ පොදු අයිතිවාසිකම් මොකද අපි දන්නවා එක එක්කිනාට වෙන් වෙච්ච සංස්කෘතීන් තියෙනවා එක එක්කිනාට සීමා වෙච්ච දේවල් තියෙනවා එතකොට ඒවා එකක්වත් එක සමාන වෙන්නේ නැහැ එතකොට එක එක්කිනාගේ ඒ සංස්කෘතික ඇතුම් පැවතුම් වල වෙනස්කම් නිසා අපි එකඟ වෙන්න දේවල් සිද්ධ වෙන්න පුළුවන් නොවන දේවල් සිද්ධ වෙන්න පුළුවන් කොහොමනත් ඒවා එහෙමම තමන්ට තබා ගැනීමේ අයිතියක් තියෙනවා වගේම අනිත් පැත්තෙන් අපි ජීවත් වෙන සමාජයේ අපි ජීවත් වෙන වටපිටාවේ ඒ එතනට අනුගත වීමේ වකිමුකුත් අපිට තියෙනවා මොකද එහෙම නැතුව ඒකට ඒ තියෙන තත්ත්වයන් වලට ඒ සංස්කෘතියට අපි නිගා කරමේකට අපි රෙස්පෙක්ට් කරන්නේ නැතුව ඕකට අපි එකඟ නැහැ මේක තමයි අපේ සංස්කෘතිය අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදිහට වගේ එතනකින් යන්න ගියොත් මේකටම ඇති වෙනවා මොකද කාටත් තමන්ගේ සංස්කෘතිය තමන්ට තියාගන්න අයිතියක් තියෙනවා වගේම ඒතකොට ඉතාලි සංස්කෘතිය ඉතාලියට තියාගන්න උන්ට අයිතියක් තියෙනවා ඉතින් ඒ නිසා අපි ඒක මේ යම් විදියකට උල්ලංඝනය කරනවා නම් ඒක එච්චර සාධාරණ තත්ත්වයක් නෙමෙයි ඉතින් ඒ නිසාම දැන් මේ ඔය සංස්කෘතික කාරණේ දී ගත්තොත් එහෙම ඒක අපි එක එක්කෙනාට තම තමන්ගේ එක තියාගන්න පුළුවන් වගේම අනිත් පැත්තෙන් අපි ජීවත් වෙන වටපිටාවට අදාළ සාධාරණ අපේ අතින් සිද්ධ වෙන්න ඕනේ සහ ඒකට අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ කියන කාරණේත් මතක තියාගන්න ඕනේ. ඉතින් එහෙම නොවුනහම අපි එකින් එක අරු මොරොක්කෝ මුස්ලිම් කල්ලා බංගාලිය පක්කා වගේ අදහසකින් අපි අතරෙම කුලකා ගන්න ගියයින් පස්සේ එම නැත්නම් එකමුතුකමක් නැතුව ගියන් පස්සේ ඒ අයගේ තියෙන මොනාහරි දුර්වලතාවයන් උඩට අරගෙන ඉවරලා අර පොදු අය තින් වෙනුවෙන් කරන අරගලය ඒකෙන් යට වෙනවා නම් එතකොට ඒක අපි හැමෝටම පැටලා බලපානවා. අද උතන මුස්ලිම් කාන්තාවකට ඒ වෙච්චදී හොඳ වැඩි ඔවුන්ට ඔහොම තමයි වෙන්න ඕනි වගේ තැනකින් ගියාම හෙට ලංකාව කෙනෙකුටත් ඔය වගේ එකක් ආපුවෙන් පස්සේ මේ වයකපු ගේ ගහගෙන තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා එහෙම ඒ පැත්තෙන් හිතන්නේ නැතුව ඒක අර පොදු තත්ත්වයන් මත තියාගෙන පොදු අයිතීන් ඒ වලින් උල්ලංඝනය නොවන ආකාරයට මොකද ඒක පුද්ගලික කේස් තියෙන්න පුළුවන්. ඒ පුද්ගලික කේස් ඒ පුද්ගලික මට්ටමින් ඒ සාධාරණ යුක්තියට අනුව විසඳේවි. නමුත් ඒකෙන් අර සමස්තය වහන්න හදන්න එපා. එතකොට එහෙම ගියාම තමයි මේ වැඩි අවුල් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි නැවත මතක් කරන්නේ මේ වගේ කාරණා හරහා මේ සමන් අර ඔවුන් උත්සාහ කරනවා මේක බෙදන්න මෙලෝනි ගිනන් උත්සාහ කරනවා මේ විගාමිකයෝ ඊට පස්සේ එතන හොඳ අය ඉන්නවා නරක අය ඉන්නවා කියන වගේ බෙදීම හදන්න ඊට පස්සේ මුස්ලිම් විරෝධයක් හදලා ඒක ඇතුලේ අනිත් අයව ඒකත් එක්ක හප්පන්න උත්සාහ කරනවා ඒ වගේ කාරණාවදී අපි තේරුම් ගන්නවා නම් මේ උගුලට අහු වෙන්නේ නැතුව අපි විගාමිකයන් විදිහට අපේ අයිතීන් වෙනුවෙන් අපි පෙනී සිටීම ඉතා වැදගත් වෙනවා.

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත මේ ගැසට් කරලා තියෙන මේ පනත රටේ සමස්ත ජනතාවට අහිතකර පනතක්. ඒක මර්ධනීය පනතක්. මේ ආණ්ඩුව අපි කලින් ප්‍රකාශ කළා වගේම මේ ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ මේ පනත හරහා පැන නැගෙන උද්ඝෝෂණය සහ ආණ්ඩුවට විරෝධය දක්වන පිරිස් මර්ධනය කිරීම සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නවා නම් ඒව මර්ධනය කිරීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර ගැනීම. එතකොට මේක සරලව අපිට ගන්න බෑ. ඒකට හේතුව තමයි ඕනෑම කෙනෙක්ට වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය තියෙනවා. මෙන්න මේ පනත හරහා මෙන්න මේවා අර්ථකථනය වෙලා තියෙනවා.

0: නිර්මාණය කරන්න යන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත කියන එක සමස්ත මහජනතාවට බලපාන බරපතල පනතක් හැටියට හැම දෙනාගේම අදහස බවට පත් වෙලා තියෙන ඉතින් විවිධ පුද්ගලයන් විවිධ අදහස් ප්‍රකාශ කරන තැනක ඉන්න අතරතුරේ යුත් පෝචේන් සංවිධානය වෙනුවෙන් තරුණ සංවිධානය වෙනුවෙන් ලයිර් වීරසේකර මේ අදහස් ප්‍රකාශ කිරීම කරනවා. ඉතින් අද අපි විවර වැඩසටහන තුළ මේ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියලා ගෙනත් තියෙන මේ පනතට වැඩි අවධානයක් යොමු කරලා වැඩි අදහස් ප්‍රමාණයක් ඔබ වෙත කාන්දු කරන්න කටයුතු කරන එකට හේතුව තමයි මේක පරාජයට පත් කරන්න ඕන පනත කියලා අපි විශ්වාස කරනවා. ලංකාවේ ගෙනපු මර්ධන පනත් වලින් අපේ රටේ මිනිස්සු කොහොමද පීඩාවට පත් වුණේ කියන එක පිළිබඳව අපි කවුරුත් අත්දැකීම් සහිත මිනිස්සු. මොකද මේ ගෙවිච්ච කාලය තුළ ඒ අත්දැකීම් උනාටත් වඩා ලබාගෙන තියෙනවා. ඉතින් සිංහල දෙමළ මුස්ලිම් මේ ජාතිකත්වයක් නැතුව ආගම් ජාති ආගම් ભેදයක් නැතුව මේ හැම කෙනෙක්ම මේ මර්ධන පනත් වලින් පීඩාවට පත් වෙලා තියෙනවා. අදටත් පත් වෙමින් ඉන්නවා. ඒ නිසා ඒක පුළුල් කරලා ඒක තවදුරටත් ව්‍යාප්ත කරලා ගේන්න යන පනතක් වේ නම් ඒකට විරෝධය දැක්වීමට සහ ඒක අහෝසි කරගන්න සටන් කිරීම අපේ යුතුකමක් වගකීමක් බවට පත් වෙනවා. අන්න ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීම සහ දෘෂ්ටිමය ආධාරය ලබා දීම අපේ අපේ අපේ වැඩක්. ඒ නිසාම තමයි අපි මේකට වැඩි කාලයක් යොමු කරන්නේ. අපි සවන් දෙමු දැන් ලහිරුගේ අදහසට.
1: අදවසේ අපේ ප්‍රධාන මාතෘකා බවට පත්වෙන්නේ මේ වෙද්දී 2026 සැප්තැම්බර් මාසේ 18 කියන දිනේ සහිතව ආණ්ඩුව ගැසට් පත්‍රයේ පළ කරලා තියෙනවා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම් පත. මේ සම්බන්ධයෙන් තමයි අපේ අදහස් දැක්වීම සිද්ධ කරන්නේ. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම් පත ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හරහා ගැසට් පත්‍රයට ඇවිල්ලා තිනවා. විශේෂයෙන්ම 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත ඉවත් කිරීම සඳහා ඒහා සම්බන්ධ අනෙක් කාරණා ප්‍රකාශයට පත් කිරීම සඳහා තමයි මේ අලුත් පනත ගැසට් කරලා තියෙන්නේ. මෙතන පළවෙනියට මතු කරන්න ඕන කාරණේ තමයි මේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත. ඒතර මේ නමේම තියෙනවා මේක යම් විදිහකට తాවකාලික විධිවිධාන පනවීම සඳහා තමයි මේ පනත ගේන්නේ කියලා. හැබැයි 79 ඉඳලා මේ මොහොත දක්වා අපි මේ කතා කරන මොහොතේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ක්‍රියාත්මකයි. ඒතර මේ පනත ගේන පළමු මොහොතේ සිටම මේක ගේන්නේ මර්ධනය සඳහා, මේක ගේන්නේ ඉදිරියේදී ආණ්ඩුවලට අවශ්‍ය මර්ධනය කැඳවීම සඳහා, ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති දේශපාලන උමනාවන් මේක ඉෂ්ට කර ගැනීම සඳහා ගේන අත්තනෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත කියලා කියන්නේ. ඒ නිසා මේක අහෝසි කරන්න කියලා මේක ගෙන ගේන පළවෙනි මොහොතේ ඉඳලා සමාජය ඇතුලේ කතාබහක් තිබුණා, සංවාදයක් තිබුණා, සාකච්ඡාවක් තිබුණා, අරගලයක් සටනක් තිබුණා. මේ පනත තමයි එක වෙලාවකදී වර්තමාන ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර සහෝදරියන් දහස් ගාණක් මරලා දාන්න, අතුරුදහන් කරන්න නීතිමය ආවරණය ගත්ත පනත තමයි මේක. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා උතුරේ යුද්ධයක් යන මොහොතක මේ පනත හරහා තමයි විශාල ප්‍රමාණයක් ඝාතනය කරන්න, අතුරුදහන් කිරීම සඳහා, වදහිංසා පැමිණවීම සඳහා අදටත් යුක්තිය ඉෂ්ට වෙලා නැති ඒ ප්‍රශ්න, ඒ ඝාතන සිද්ධ කරන්න, ඒ අතුරුදහන් වීම සිද්ධ කරන්න නීතිමය ආවරණය ගත්ත පනත තමයි 1979 අංක 44 දරන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත කියලා කියන්නේ. එතකොට ඒක කිසිම ශිෂ්ට සම්පන්න සමාජයකට පිළිගන්න බැරි පනතක් තමයි PTA එක කියලා කිව්වේ. ඒ නිසා සමාජයේ බොහෝ කාලයක් තිස්සේ කතාබහට ලක්වෙච්ච මාතෘකාවක් තමයි PTA එක, ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අහෝසි කරන්න. මේකට සංශෝධන කියන එක වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලිබරල් අදහස් දරන අය පවා කිව්වේ මේක පිළිගන්න බෑ. ඇයි? මේකෙන් ඕන කෙනෙකුට රැඳවුම් නියෝග ගහන්න පුළුවන් දේශපාලන අධිකාරියට, ආරක්ෂක ඇමතිට පුළුවන් කෙනෙක්ව රඳවලා තියාගන්න.